චණ්ඩාසුර චණ්ඩන් මුණ්ඩු බිමුණ්ඩන ඛණ්ඩය ඛණ්ඩන කූණ කිතේ දාමනී දමංගණ දුජාපරං කණපණී පුංකාරණ ජෝධජිතේ සරධාර විවර ඛණ්ඩ දෝෂ්ට ප්‍රකාර ඛණ්ඩ පෝෂ්ට ප්‍රහාර ඛණ්ඩ දෝෂ්ට මතේ ජය ජය හොසී මාඝාසුර මර්ධන භූමාකාසල උර්දාධේ දාමනී ප්‍රහාසන් සුචම් නිවාසන් ශ්‍රේෂ්ඨ ප්‍රකාශන ගෝඩ